Radio Darmstadt und Lanka Radio gemeinsam on air. Ihr könnt uns jetzt über DAB Plus Radio oder online unter radiodarmstadt.de und lankaradio.lk hören. Lebt Musik, Kultur und Themen aus Deutschland und Sri Lanka. Live, authentisch und voller Energie. Ich grüße Sie in Sinhalese, Sie sprach aus Sri Lanka, Ayubowan. Ayubowan bedeutet, ich wünsche Ihnen ein langes Leben. Mein Name ist Ranjan Dharmaratna. Velamaritam Daval Ekapasu Vinade Obame Savandenni Germany City Gunatekkana Lanka Radio Singala Vetsatanata. Obata puluwan apata savandenna DAB Nava Takshane Yatate Ho Radio Darmstadt.de Natnam Lanka Radio.lk Yana Web Adavi. Jay Satuta Vasanava Samaga Tavat Lassana Davasakata Aasiripatana Mama Ranjan Dharmaratna. Unsere Hotline 0619-551-8700. 0619-551-8700. අපේ හොට්ලයින් එක මතක කරන්න 0661-517-03 ඒ වගේම ඔබට පුළුවන් අපත් සමග chat කරන්න එන්න අපේ Facebook web අඩවියට facebook.com/lankaradio facebook.com/lankaradio උසර Facebook address allowed facebook.com/lankaradio facebook.com/lankaradio ඔසදෙම් සිකුණනව කුන් සයිමන් info@lankaradio.lk info@lankaradio.lk ඔබට පුළුවන් අපට ලියන්න info@lankaradio.lk info@lankaradio.lk අපේ ඊමේල් ලිපිනය වාසනාවන්ත දවසකට ආශිර්වාදමින් ඉදිරිපෑදේක ඔබත් සමග ගුණේ රැඳී සිටින මම රංජන් ධර්මරත්න

0: වෙනුවෙන් මේ ගුණට එක්වන්නේ ලංකා රේඩියෝ වැඩසටහනයි.
1: Exclusive in Singhalese is Sprach aus Sri Lanka. Ayubovan. Ayubovan bedeutet, ist unser in ein langes Leben. Vasanavanta Nirogimat Dinakata Asiripatana Mama Ranjan Dharmaratna. Am Mikrofon Ranjan Dharmaratna. Im nächsten 2 Stunden gibt es tolle Bollywood-Lieder aus Indien. Wir haben ganze 2 Stunden für Sie reserviert. Sozusagen gibt es tolle Bollywood-Lieder. Sehr bekannte und ältere Lieder, auch neue Lieder. Ich diri pädige, aber wenn wir api gunate krane janapriya Hindi-Gita. Sie können mit uns chatten, kommen Sie unsere Facebook-Seite facebook.com/Lanka Radio. facebook.com/Lanka Radio. ඔබට පුළුවන් අපත් සමග ඉදිරිපෑය දෙක chat කරන්න එන්න අපේ Facebook ලිපිනයට facebook.com/Lanka Radio. facebook.com/Lanka Radio. විශේෂයෙන්ම අද මේ පෑය දෙක වෙන්වන්නේ ජනප්‍රිය හින්දි ගීතවලට. එයට හේතුව අපේ වැඩසටහන්වලට සවන් දෙන බොහෝ දෙනෙක් කැමති හින්දි ගීත අසන්න. ඒකට හේතුවක් වන්නේ පසුගිය අවුරුදු කීපය තුළදීම ඉතාම ජනප්‍රිය වෙනවා බොලිවුඩ් චිත්‍රපට ජර්මනියේ වගේම යුරෝපයේ රටවල්වලත්. හේතුව ඒවා සියල්ලක්ම ඒ රටවල්වල භාෂාවලින් ඩබ් කර නැත්තම් ශබ්දය කවා ප්‍රදර්ශනය කිරීම, සිනමා ශාලාවල වගේම රූපවාහිනී නාලිකාවල ඉතා වැඩිපුර මෙවැනි චිත්‍රපට පසුගිය කාලයේ පෙන්වීම. විශේෂයෙන්ම හේතු වන්නේ ඒ සියල්ලක්ම ඒ රටවල්වල භාෂාවෙන් දෙබස් කවා ප්‍රදර්ශනය කිරීම නිසා කාටත් පහසුයි ඉතාම මේ චිත්‍රපටය ගැන නැත්තම් මේ චිත්‍රපටයේ කතාව ගැන දැනගන්න. අන්න ඒ නිසා තමයි මේ චිත්‍රපට මෙහි බොහෝම ජනප්‍රිය වී තිබෙන්නේ. අන්න ඒ නිසා අපේ වැඩසටහනට සවන් දෙන බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් තිබුණා කාලෙකින් හින්දි චිත්‍රපට ගීත අසන්න නොලැබීම ගැන කියලා. ඒ නිසා මා වෙන් කරා මේ පෑ දෙක ඔබ වෙනුවෙන්. සෝ ස්වයිස්ටුන් ලංග බොලිවුඩ් ලීඩර්. සෝ ඉසඹ හොයිටම් ඊස්ට ලීඩ් ෆොන් ජබ්සේ ලගි තෝසේ ගෞරි කාවි සමග මේ ගීතේ ගායනය කරන්නේ ගුල් සක්සනා.

මිලන් ගීත ආශා බෝස්ලේ සමග සම්හාඩ් බෙගම් ගායනය කළ. නමුත් මේ ගීතේ ගායනය කරන්නේ ගුල් සක්සනා සමග නයිනා බිස්වාජිත්. සෝ නෙක්ස්ට් ලීඩ් ෆ්‍රොම් ආශා බෝස්ලේ උන් සම්හාඩ් බෙගන් හට් ගෙසුගන් ඔරිජිනල් උන් ඩීසල් ලීඩ් වෙට් ගෙසුගන් ෆ්‍රොම් ගුල් සක්සනා උන් නයිනා බිස්වාජිත්.

0: ජර්මනියෙන් මේ ගුවනට එක්වන්නේ ලංකා රේඩියෝ වැඩසටහනයි.
1: Der mit einem Grammy und der Academy Oscar ausgezeichnete Komponist E.R. Rahman trat am 24. Oktober 2014 mit dem Berklee College of Music in der Symphoniehalle in Boston auf und wurde ihm gewidmet. Das Wir spielen jetzt 10 Minuten lang in diesem Konzert eine Ausschnitte. 109 Interpreten hatten aus 32 Ländern dieser teilgenommen und die Berklee Indian Ensemble, das Berklee World String Ensemble und die indische Tanzgruppe Bhangra der Boston University repräsentieren. Oscar Samman Samag Grammy Samman Labagat E.R. Rahman 24 වෙනිදා ඔක්තෝබර් මාසේ 2014 වසරේ Berklee College of Music Symphony Hall එකේ පවත්වනවා ඉතාමත් ලස්සන කොන්සර්ට් එකක්. මේ කොන්සර්ට් එකට 109 දෙනෙක් රටවල් 32කින් ඉදිරිපත් වෙනවා. ඔවුන් සහභාගී වෙනවා ඒ සමගම මේ Berklee Indian Ensemble එක ගෙන ආ සංගීත සම්දර්ශනය ලෝ පුරාම ප්‍රචලිත වුණා. ඒ වගේම ඉන් අපි කොටසක් වාදනය කරන්න සූදානම් කරා. විනාඩි 10ක් එක දිගටම සංගීත කණ්ඩායමත් සමග

Nächste Lied von dem Film Fana, übersetzt Zerstörung, ist eine erfolgreiche indische Spielfilm. Suni Ali Beg ist ein blindes Mädchen, das in Kashmir lebt. Sie möchte trotz ihrer Blindheit mit ihren Freundinnen nach Delhi reisen, um dort einen Partner zu finden. So, dieser Film spielt von Amir Khan und Kajal, lief 3 Stunden lang, eine tolle Musik und auch tolle Geschichte hatte diesen Film. Fana, Dedas Haye Vasare Pradarshane Una Paithunak Diga Me Chitrapate, Itamatma Janapriya Una, E Wagema Me Chitrapate Rangapanawa, Kajal Samaga Amir Khan. Api Samandu Me Geetayata Fana Kiyanne Itamat Janapriya Una Chitrapatayak. මේ චිත්‍රපටයේ කතාවට ඇතුළත් වෙන්නේ අන්ධ තරුණියක් කාශ්මීරයේ ඉන්නේ. ඈ පැමිණෙනවා ඉන්දියාවේ දිල්ලි නගරයට. එහිදී තමන්ට හරියන පාර්ට්න කෙනෙක් සහකාරයෙක් සොයාගන්න. කතාව ඊට වඩා දිගට තියෙනවා. නමුත් ඒ අතර සිදුවෙන සිදුවීම් රසක් සමග මේ චිත්‍රපටය ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ වගේම රිෂි කපූර්, ටබු, කිරෝන් කයා, අලි හාජි, ලාරා දුට්ටා වැනි අයත් රඟපානවා. ඒ වගේම සංගීත සපයන්නේ ජාතින් පණ්ඩිට්, ලාතින් පණ්ඩිට්. මේ චිත්‍රපටයේ සංගීතය සැපීමෙන් පසු මේ දෙදෙනා වෙන් වෙනවා. අපි සමන්දුමු ෆනා මේ ගීතයට.

Nächste Stunde können Sie auch mit uns chatten, facebook.com/lankaradio. ඉදිරිපත් ඔබට පුළුවන් අපත් සමග chat කරන්න එන්න අපේ Facebook ලිපිනයට facebook.com/lankaradio. So, nächste Stunde gibt es auch Bollywood Lieder. ඉදිරිපත් ඔබ රසවත් කරන්න අපි තෝරාගත්තේ ජනප්‍රිය හින්දි ගීත. So, next lead von A.R. Rahman. Der hat eine Live-Konzert gegeben in Chennai. Und dieses Lied ist auch sehr bekannt geworden und weltweit viele Tanzgruppen haben von diesem Lied getanzt. So, Milan Gita, A.R. Rahman, Gaine Krane, oh, me Gita, Gaine Kara, Chennai wolle Sangita Sandarsene, Itamat Janapre und me Gita, Boho, Natum Kandai Matra, Yudagami, me Gita, Nata Tibino, Nata Novataumat, Itamat me Janapre, ගීත කියලා කිව්වොත් හරියටම හරි එයා රහමාන් සමග නීති මොහන්

So, dieser Film heißt Kuchu Kuchu Hota Hai und ganz plötzlich ist es Liebe. Lieb 1998, 178 Minuten lang, spielt diesen Film spielt Shah Rukh Khan, Kajol, Rani Mukherjee und Salman Khan und weitere Schauspieler. Und außerdem hat er auch Filmfare Award, Star Screen Award, Sea Cine Award und weitere Preise gewonnen. Und diesen Film hat er 8 Lieder, davon eine spielen wird, wird gesungen von Udit Narayan, Alka Yagnik und Kavita Krishnamurti. Abhi den vadanikaran sudana vanne oba kavurut danna chitrapatege geete kuch kuch hota hai something something is happening tamai e translate karama hindi bhashawen tiyena e nama rangapanawa Shah Rukh Khan Kajol Rani Mukherjee Salman Khan samaga tawat janapriya nanuliyan rasak e wagema me chitrapateta athulath wenawa geeta 8ak e අතරින් එක ගීතයක් තමයි අපි සූදානම් කළේ වාදනය කරන්න මේ ගී චිත්‍රපටයේ සම්මාන රසක් ලැබෙනවා ඒ අතරට ෆිල්ම්ෆෙයා සම්මාන වගේම සීසිනේ සම්මාන ස්ටාර් ස්ක්‍රීන් සම්මාන සමග තවත් සම්මාන රසක් මේ චිත්‍රපටයේ මේ ප්‍රදර්ශනය වුණ වසරේ නැත්නම් 1999 ලැබෙනවා අපි සමන් දෙමු කුචු කුචු හොටහයි චිත්‍රපටයේ මේ ගීතේට

So, nächstes Lied von dem Film Kati Fatan ist ein Hindi-Film von Shakti Samanta aus dem Jahr 1970 mit Rajesh Khanna, Asha Parekh und Prem Chopra in den Hauptrollen. Der Film basiert auf dem Roman I Married a Dead Man 1948 von Cornel Woolrich. Zuvor diente der Roman als Vorlage für den Film No Man of Her Own 1950 mit Barbara Steinweg. Existieren noch zwei weitere Verfilmungen, Verheiratet mit einem Toten 1980 mit Natalie Bayer und der US-amerikanische Film Miss Winterbourne lief 1996. Milan Gite, Atulatune Kati Patan Chitrapate, Dasam Se Hattawe, Hindi Chitrapatek, Lesamea, Pradasane Unas, Adyakshane Karande, Shakti Samanta, Rajesh Khanna, Asha Parekh, Samaga Prem Chopra, Ranganin, Dayakavin, Mechitrapate, Atulatune Katav, Liatibine, Cornel Woolrich Wissing, I Married a Dead Man, Dasam Se Hatalis Ate. මේ කතාව මත තමයි මේ චිත්‍රපටය සකස් කර තිබෙන්නේ නැත්නම් මේ කතාව ලියා තිබෙන්නේ අපි සමන් දෙමු මේ චිත්‍රපටයේ ඉන්න ඒ ගීතයට ගායනය කරන්නේ කිෂෝර් කුමාර් මුලින් ගායනය කර ඔරිජිනල් ගීතේ කිෂෝර් කුමාර් සංගීතය සැපෙවුවා ආර් ඩී බර්මන් පදමාලාව ආනන්ද බක්සිගෙන් so the lead geschrieben from ආනන්ද බක්සි und music dirigiert ආර් ඩී බර්මන් und gesungen vom original කිෂෝර් කුමාර් so

0: වෙනුවෙන් මේ ගුණට එක්වන්නේ ලංකා රේඩියෝ වැඩසටහනයි.
1: So, next lead from the film Raja Hindustani wird gesungen von Udet Narayan und Alka Yagnik und Sapna Awasthi. Und dieses Lied geschrieben Samir und Musik dirigiert Nadeem Sarwan. So, api meelanta samandimu Samir ge padamalawata Raja Hindustani kiyana chitrapateta Udet Narayan samaga Alka Yagni saha Sapna Awasthi gayane karam me geetaya. මේ ගීතය ඇතුළත් වුණා රාජා හින්දුස්ථානි කියන චිත්‍රපටයට. නමුත් මේ ගීතය ගායනය කරන්නේ මා වාදනය කරන මේ ගීතය ගායනය කරන්නේ ගුල් සක්සනා සෞරීන් බාට්.

අපත් සමඟ පුරා පෑදක රැඳී සිටිය ඔබට ගොඩක් ස්තුතියි. නැවතත් අපි හමුවන්නේ ලබන සතියේ මේ වේලාවට සෙනසුරාදා දහවල් එකට ලංකා රේඩියෝ වැඩසටහනක් සමඟ. එතෙක් ඔබට විනෝදමත් සතියකට ආශිර්වාදන මම රංජන් ධර්මරත්න. Wir sind wieder da nächste Woche am Samstag 13 Uhr hier bei Radio Darmstadt mit Lanka Radio Sendun. Bis dann wünschen euch allen super tolle sonnige Woche. Ciao, ciao. Ab 15 Uhr gibt es Polizei Radio Sendun Bigos hier bei Radio Darmstadt mit meiner Kollegin Elis Frister.